කතාකර මින කමස් ඔපේ බිස් පාමලින් ඉතම් පොමර අයිබියා කල්මෙල් නියයි කයිබ ඔබතයිනා කපුගීග මිතම් පොමර අලා කයිබතයිනා